내 나서가면 증아 어째 이따일인가 이따일이라나 나가 따히 어째크로 어째크하옵시 말 이때 가와야마 이게 이때 내일아 이때며 어째크라나 이츠 두바이와 이따일아가 무안나 아이파카마 하라타나 가와야호키 또나마테 이부아 이때 아로아로 세모 いいかとだけいやけファンのペアアポーチヘイエクロフカイワこれいらえふわのうまてあとけあとたとえたいないえなこかいたくえりきぬい mai ai o kua ke mate o tāua mate no ngā tipi ki au ngari kai te pai kai te pai ngari anei anei a te arawa te haramai nei te kawaya mai o tātou mai ka mihi ake ki a koe petai te karanga nōku no tū aurangi ke tai mai koe ki te mātakitaki tō tātou whakaari ia te rā te auahi Tāku nei ki a koe tēnā koe i tai mai. Tēnā koe i tō tai mai. Tēnā koe i tō tai mai. E whakātua tūana o tātou rangatahi. Tino rawe, ngā mahi, o rātou. O reira tēnā koe. Tāku nei tēnei wā. E harate i te mea ka tino tō rātou kōrero. Kari waiho wē nei kupu. Iri ngā i te marae ārere.